මීහුම් බුනා නැත. අදි කියෙත්ත තියබෑ මීහුන් නකත් තනවස්කමෙන් නැත. ඒ කාෆිරුකොන් අහොර මෙන්න කුරිමති කොද්දිනී තියබෑ මීහුන්නේ. ෆහ එයි තිබුම හාදහා නුබෑතනකේ.

තිමන් රස්කලාන්ගේ අලුතකුන් නේවි. තිය බෑමිහුන්ගේ වෙරි රස්කලාන්ගේ තිය බෑමිහුන් තක්වා විරවාශ. මිදුනියේගා හෙයකොක් කන්තක්කුල මීහුන්න හෙයෝ ධර්ම හුට්ටේ. අදි අල්ලාහගේ බිම්වනී තනවස් වෙගෙන්නේ. කෙත්තෙරෙන්නම් එවරින්ගේ ධර්ම දෙව්වා හොෂිකං කශවරී හිසාබෙන්න්නතියේ.

තියබෑ මීහුන් එදේ එච්චක තියබෑ මීහුන් අලුකන් කොබ්බලාශ කලේගෙ ෆානු විදාළුවාශ හම කශවරුන් ගෙල්ලුම් වෙගම්වා බයකී ලයාමැද්දුවහුන් එවරෙන්ගෙ අමිල්ල නෆ්සතකායි එවරෙන්ගේ අහුළුවරින් ගෙල්ලෙනි කුළමීහුන්නේ දන්නාශ ෆාළුවේ බයා වෙගම්වා ගෙල්ලුම් වුමකී හම එයියේ.

එවරෙන්නේ බුණවේ බස් අඩුවහ ඒගේ තෙරෙන් එම්ම රංගලු තකිච්චත්තබාවා මිහුන්න. එවරෙන්නම් අල්له තෙදමගු දෙක්කෙවි මිහුන්නේ එයියේ. අදි බුද්ධීග අහුළුවරින්නේ වෙස් හම එවරෙන්නේ.

එහෙනෙකමක් එවරෙන්ගේ වෙරි රැස්කලාන්ගේ තක්වාවිරවි මීහුන්න සුවරුගේගා කොටරිතක වේ. ඒග මතිීගාවෙස් බිනා කුරබ්වාාෆාවා කොටරිත වේ. එතාංග දශුම් ෆෙංකෝර්තන් හිඟහිඟා හුන්නා නෙතේ. එකම අල්ලාහ් වනී වාදු කුරබ්වාාෆෙයි. අල්ලාහ් වාදා ඛිලාෆෙ වොඩියෙන් නුගන්නවතේ.

ගාන් වේ හියේ අදි එවරෙන් උළනී එකලාන්ගේ ෆියවා එවරෙන් අලුකං කුරා තකෙතින් කලේගේ ෆානු බිරුගෙනෙව මෂේ අදි අල්ලාහ් මගු ෆරද්දවා මීහක තෙදු මගු දක්කානේ එක කොසුනු වේ.

අදි හැම කශවරුන් උඩුතකායි බිං හෙද්දවී කාකුහේ කලේගෆානු එවරෙන්න්නා ස්වාල කුරව්වෑෆි නම එවරෙන් බුණානකං කශවරෙ අල්ලෝහේ කලේගෆානු විදාළවාශ තියබෑමීහුන් තිමං කලේගෆාන හබරුදීබලාශ අල්ලෝ තිමං කලේගෆාන ගෙල්ලුමකං ඉරාද කුරව්වෑෆි නම අල්ලෝහ ෆියවා තියබෑමීහුන් අලුකංකුරා තකෙච්ච ඒ ගෙල්ලුන් දුරුකොද්ද විදානෙහියෙ නුවත එකලාංගෙ තිමං කලේගෙ ෆාන රහ්මතකං ඉරාද කුරව්වෑෆි නම එකලාංගෙ රහ්මෙන් අයනුදී එතකෙච්ච හිෆෙහෙට්ටිදානෙහියෙ කලේගෙ ෆාන විදාළුවාශ තිමං කලේගෙ ෆානං අල්ලෝහ ෆුදේ වකීලු කුරා මීහුන් වකීලු කුරා හොෂී එකලාංගෙ ෂේ

මේ ගෙනස් දින බොඩතිමි වුණක් කොරුවන් කියවන් දස්කු දේ ප්‍රෝග්‍රම් මුස්සැෆුන් ෆිලාවලේ මේ ප්‍රෝග්‍රම් ගම්මියදු කියවී සූරතු නිසා ගෙස්සතේක ෆස් ොලස් තිම්ම නෑඇතුන් ෆෙෂිගින් ඒ සූරතු ගෙසතේක හැත්තිය වන ඇතු ගෙනියලා මුදරිසකී අල්කාරී අලි වහහි දබ්තු රහමාන් දරිවරුණකී අයිෂත් ෆසීනා මහම්මත් හලීමත් සහුතා ආදම් අයිෂත් රිස්මා අදී හස්නා අහමත් ප්‍රෝග්‍රාම් ෆෙත්තිී අල්ගන්ඩ ෆාත්මත් වැහහිදා.

0: අධිති යබෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තියබෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: නං දුනියේග ලෙජෙන්ඩරි වුම මිය දාරොමේ බේනුවාක මෙමේ නං දෙමියතුන් আদি ඒනගේ උමුර් දිගු මිකමං එදේ මීහු ෆහේ රහිමුගේ ගුලන් දමහට්ටාෂේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම එබයි හදීස් කරවා আদি හැම එහෙම්මේ මි රහිමුගේ ගුලුමුගේ මීහුන් නකී කොම්මෙහෙන් මි මි බයෙන් ඉල්මුරි මි තිම්බයක බෙස්සෙවි කොබෑතෝ එබ්බෑ බෙෆ්ලු විදාලවගතුක මි මහොරමු ගේ ගොතුග අල්ලා කණ්ඩාලු වාෆවා මිහුන්නේ අනබ්බෑ වේෆ්ලුම් විදාලවනි එයි වාරතු මුදලුන් දිබේ මිහුන්නේ අනබ්බෑ වේෆ්ලුම් විදාලවනි එයි වාරතු මුදලුන් නුදිපුණු කමුගාවියස් නසබුගේ ගොතුන් ගුලිෆවා මිහුන්නේ එයි මම්ම ෆරාතු කමුගාවියස් আদি බප්ප ෆරාතුන් කමුගාවියස් আদি මීගා මි කොම්මෙහෙන් අංහෙම් මීහාගේ ආයිලා ෆරාතුන් ගුලේ මිහුන්නකී ෆිරිමීහාගේ නසබෙන් නූනේ আদি මේ ෆිරිමීහාගේ මි රහිමුගේ ගුලුමුගේ බයෙන් නූනේ আদি මි මි බප්ප ෆරාතුන් ගුලේ මීහාය මි ෆිරිහෙම් මියා ෆරාතුන්ගේ මිහුන්නකී අඹි මීහාය රහිමුගේ ගොතුන් ගුලේ බයෙන් නූනේ මි කවුද මි ගින ඉල්මුවරින්ගේ මි රෞය මි හුට්ටෙනි බුණම් මිවලේ එච්චකි නොත් දන්නම මිවලේ එච්චකි අලුගුන් මෙන් මම්මයා බප්පගේ ෆරාතුන් වෙස් අලුගුන් මෙන් දරින්න එබ කියා දෙන් ජෙහේ මම්ම ෆරාතු ආයිලා එම්මෙන්නා බප්ප ෆරාතු ආයිලා එම්මෙන්නා ඒ එකුදින්ගේ රහිමුගේ ගුලුන් ඔන්න බයික්කන් එමිහුන්නා මිදු රහිමුගේ ගුලුන් දමහට්ටම් වී මන්හජකි නොත ගොතකි එමිහුන් අලුගුන් මෙන්නා දේතරේ මි වරබ්බඩන් ඉ සීමායි ගොතුම සාගුමෙන්නා ඉවේ ශකුවායි තිමන්නාමෙන් මම්මයා දේතරේ මම්මගේ ආයිලා මිවිනි බයකු වර මි කුඩාමිස් කොන්නේ කන්ත කුරණි නොත බප්ප ෆරාතුගේ මීහුන් මිහෙන්නේ එහෙන්නේ හදනි එහෙම තිමන්නාමෙන් ඒ ගුලුන් දමට්ටාක බේනු මෙන්නේ තිමන්නාමෙන් වාහක දක්කාක මි හිවරෙ නුලිබේ එන්න මේ සරෝමේ හදාන් කුරංජේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් ෆුල් කුරවාෆේ බවාකන් ලයිසල් වාසිලු බිල් මුකාෆි කොම්මෙන් මේ රහිමුගේ ගුලුන් දෙමෙහෙට්ටුමකී මීහකො ඒ ගුලුන් දෙමෙහෙට්ටී තී ඒගේ බදලුගේ එච්ච දේ දිනුමෙන් නූනේ එහෙනෙ කමකො අස්ලෝ රහිමුගේ ගුලුන් දෙමෙහෙට්ටුමකී ඒ ගුලුන් කණ්ඩා මීහුන්නා ඒ ගුලුන් බේබුමේ එහෙන් වීම බයකු මීහුන් අලුගුන් මෙන්නා දේතරේ අලුගුන් මෙන්ගේ ආයිලා දේතරේ අලුගුන් මෑම්බ ෆෑන්නා දේතරේ කුඩාමිස්කො කන්ත කුරුමුගේ මානේකී අලුන් එමිහුන්නා දේතරේ එහෙන් ඒ ගොතක් කොරාශි කෙනු එද්දෝ හෙග්ග මීහකො මී ඇස් ඉතුරු එකලියගේ ෆානාස් මී දන්නවනි තිමන්නාගේ ගෑ තිමාගේ මිහුන් තිමන්නායක ගුළුමෙන් නුභාවේ තිමන්න එකම මිහුණා ගුළුම් බාවමේ එමිහුන් තිමන්නාය අඩුලා තිමන්නායන් එච්චි කියා හදේ තිමන්න එමිහුන්න කන්තක් කරණි හේව ගොතුගේ තිමන්න එමිහුන්නා දේතරේගා රංගලු බස්පුණේ ඔළමේ එහෙන්නමෙස් එමිහුන් තිමන්නායක කරණි මලා මාතේ හදිස් උල් කරෙවි තිබා තිබුණි බහුකී තේදු බහෙක්කමුග වාණම තිබාති කොරාකමකී එමිහුන්ගේ අඟය හූනු අලි එළු මෙමානේකී එමිහුන්නම් අසාබකේ එලිබෙනි එමිහුන් එගොතන් හදාති আদি තිබා තිබුණා බොහෝ තිබා දෙමිහුන්න කමුග වානම මෑන් අල්ලාහ තිබායන් එකමුගේ හේවගොයි මින් වරකොත් දෙපාන් එහෙම මීගේ මුරාදකී අලුගුන්මෙන්ගේ දරින්න රහිමුගේ ගුළුම් වාසිල් කුරුමුගේ තරුබියත් දේ කමුග වානම එම්මෙ මුහිම්මු එන් නුක්තාකී එගුළුම් කණ්ඩා මීහුන්නා විස් ගුළුම් වැදහි කුරුමුගේ හිවරෙක් කායම් කුරුනතු ඩොක්ටා
1: අද මේක තර්බියතු කුරුමුගේ ගොතුන් අලගොන්න මෙන් කුරංජහේන කන්තත්ත හැකි නොත කුරාණ කන්තත්ත හැකි කොබෑතෝ බලාලං හැබජහේගේ එයි බයකු වකි ගොතක වකි සුලූකෙක් ගෙමති හානම් බේනුම්වාකම වානම එම ෆෘතම මි බේනුම් වනි එ සුලූකෙ දෙමෙහෙට්ටු මට්ටකා අහරමන්න බේනුම්වා මවුලූ මාතු ලිබුන් ए मौलुमातु गे अलीगा हरमें गबूलु कुरा गबूलु कुरुन तके नोत इमाम वा खंतत तके एमे हुन देहवे अदि एमे हुन गे हितुं एकंकं अलागतुं बलागन हिसाबुं देन अलुन मेन्ना ए हुनरु फरित कुरुमट्टका एगे तमरीनु त देविगें दान एहेम एगतुं मिसालक कुरानी कों खंतत तकेतो अलुन मेन्ना एंगें जेहेने रहिम गे गुलुं देमेट्टु मट्टका कुरान कंतत तहुगे तेरेइन एम्मे फुरतम कमकी ರಹಿಮ್ಗೆ ಗುಳುಂ ಬಾವ ಮಿಜೆಹೆ ಎಮ್ಮೆನ್ನ ಲೋಬಿಗೆ ಗುಳುಮೆ ರಹಮತುಗೆ ಓಗಾವಂತ ಕಮುಗೆ ಗುಳುಮೆ ಏಯ್ ಆಯ್ಲಾಗವೆ ಸೊಣ್ಣಂಜೆಹೆ ರಹಮತ ಮವತ್ತತ್ ಓಗಾತರಿ ಕಮುಗೆ ಗುಳುಮೆ ಲೋಬಿಗೆ ಗುಳುಮೆ ಬಾವಂ ಎಬೆ ಜೆಹೆ ಎಹೆನ್ ಹುರಿಹಾ ಎಮ್ಮೆನ್ನ ಖಿಲಾಫ ಏಕಿವೆಗೆ ಮಿ ಗ್ಯಾಕ್ಕಂ ಉಣ್ಣಾತಿ ದೇವಣ ಕಮಕ ಎಮೀಹುಂ ಗೆ ತೆರೆಯಿಂ ಎಬ್

ටRSV මලායිකතුන් මි ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම් ගාමි ගෙනස්තනී මතිවර වෙගෙන් වා මලායිකතුන් අදී මලකූති ආලම් මි ෆොතුගා හිමිනේ මාලුමාත් මි ෆොයි දිවෙහිබා තර්ජමා කරපි ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුස්සත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාෂ්කර් ආරපි බහුන් ලිව්වාෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගේ දිවෙහි තර්ජමා ফতগাহিমিনে আয়তকা হাদিস দ বিদার বেদেবি আলকারি ফিরাক মোহাম্মদ ফুল

0: අරගඩි 30 මිනිට් මේ දීනු කිය. මේ මෙන්දුර නමාත් වකට.
1: අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්.

හමකශවරුන් තිමන් රස්කලාන්ගේ එබේ කලුන් සාෆ හසීලතකුම් මෑකුරව්වා خيار කුරවීමේ එයි ආහිරෙන් හඳුමකුරවුමේ.

මීහුම් බුනා නැත. අධි කියත්ත තියබෑ මීහුන් නකත් තැනවස්කමෙන් නැත. ඒ කාෆිරුකොන් අහොර මෙන්න කුරිමති කොද්දිනී තියබෑ මීහුන්නේ. ෆහ එයි තිබුම හාදහා නුබෑතනකේ.

0: තිමන් රස්කලාන්ගේ අලුතකුන් නේවි. තියබෑමිහුන්ගේ වෙරි රස්කලාන්ගේ තියබෑමිහුන් තක්වා විරවාශ. මිදුනියේගා හෙයකොක් කන්තක්කුල මීහුන්න හෙයෝ ධර්ම හුට්ටේ. අදි අල්ලාහගේ බිම්වනී තනවස් වෙගෙන්නේ. කෙත්තෙරින්නම් එවුරින්ගේ ධර්ම දෙව්වා හොෂිකං කශවරී හිසාබෙන්න තියේ.
1: قل إني أمرت أن أعبد الله مخلصا له الدين
0: කලේග ෆාන විදාල වාෂ හමකෂවරුන් අහරෙන්නම් අමරු කරවාෆා වනි අල්ලාහ الدين خالص කුරාහල් එකලාංගෙන් අලුකම් කුරුමෂි
1: وأمرت لأن أكون أول المسلمين
0: আদি আহরেন্নং আমরু কুরাবাফাওনি মিউম্মাতুগে মুসলিমুনগে তেরেং এমমে ফুরতম মিহা কামগা আহরেমু মাশে

තියබෑ මීහුන් එදේ එච්චක තියබෑ මීහුන් අලුකන් කොබ්බලාශ කලේගෙ ෆානු විදාළුවාශ හමකශවරුන් ගෙල්ලුම් වෙගෙන්වා බයකී ලයාමැද්දුවහුන් එවරෙන්ගෙ අමිල්ල නෆ්සුතකායි එවරෙන්ගෙ අහුළුවරින් ගෙල්ලෙනි කුල මීහුන්නෙ දන්නාශ ෆාළුවෙ බයා වෙගෙන්වා ගෙල්ලුම් වුමකී හම එයියේ.

එහෙනෙකමක් එවරෙන්ගේ වෙරි රැස්කලාන්ගේ තක්වාවිරවි මීහුන්න සුවරුගේගා කොටරිතක වේ. ඒග මතීගාවෙස් බිනා කුරව්වාෆාවා කොටරිත වේ. එතාංග දශුම් ෆෙංකෝර්තන් හිඟහිඟා හුන්නා නෙති. එකම අල්له වනී වාදු කුරව්වාෆෙයි. අල්له වාදා خلافේ වොඩියෙන් නුගන්නවතේ.

අධිහමකශවරුන් උඩුතකායි බිංහෙද්දවී කාකුහෙ කලේගෆානු එවරෙන්න්නා ස්වාල කුරව්වෑෆි නම එවරෙන් බුණානකං කශවර අල්ලෝහේ කලේගෆානු විදාළවාශ තියබෑමිහුන් තිමං කලේගෆාන හබරු දීබලාශ අල්ලෝහ තිමං කලේගෆාන ගෙල්ලුමකං ඉරාද කුරව්වෑෆි නම අල්ලෝහ ෆියවා තියබෑමිහුන් අලුකංකුරා තකෙච්ච ඒ ගෙල්ලුන් දුරුකොද්ද විදානෙහියේ නුවත එකලාගේ තිමං කලේගෙ ෆාන රහ්මතකං ඉරාද කුරවෑෆි නම එකලාගේ රහ්මෙන් අයනුදී එතකෙච්ච හිෆෙහෙට්ටිදානෙහියේ කලේගෙ ෆාන විදාළවාශ තිමං කලේගෙ ෆානං අල්ලෝහ ෆුදේ වකීලු කුරා මීහුන් වකීලු කුරා හොෂී එකලාංගේෂේ.

0: හමකශවරුම් තිමන් රස්කලාගේ මීස්තකුන්නට්ටක හක්කු තෙදාගෙන් කලේගෙ ෆානුගේ මච්ච ෆොයිබ්බාවා ලෙවීමේ ෆහෙ තෙදුමගු ලිබිගෙන්ෆි මීහකු ඒ තෙදුමගු ලිබිගන්නනී එමීහෙක්ගේ අමිල්ල නස්සශි අදි මගුෆරෙදිජ්ජ මීහකු ඒ මගුෆරෙදි ගන්නකං කශවරී එමීහෙක්ගේ අමිල්ල නෆ්සුගෙ මච්චශි අදි ඒවරෙන්ගේ කන්තත්ත හවාලු කොරබ්වාෆාවා වකීලකු කම්ගා කලේග ෆානු වෙ වඩාගෙන්නුවම්වෙ
1: කීරත් කුරවානුකු තිබේ තර්ජමයින් දෙම මිගෙනස්තිනී සූරතු සාද් සාලිස් පස්වන ආයතුම් පශයගෙන් එසූර නිම්මා සූරතු සුමරු පශයගෙන් එසූරතුග සාලිස් එවන ආයතුගෙනියල තර්ජමා විදාල දෙවවාෆාවනි ඩොක්ටර් මොහොමද හනීෆ්.

මේ ගෙනස්තිනී බොඩතිමිහුුණක් කොරුවන් කියවන් දස්කුත්දේ ප්‍රෝග්‍රම් මුස්සෆුම් ෆිලාවලේ. මේ ප්‍රෝග්‍රම් ගම් මියදු කියවී සූරතුන් නිසා ගෙස්සතේක ෆස් ොලස් තිම්මන ඇතුන් ෆෙෂිගින් ඒ සූරතු ගෙසතේක හැත්තියවන ඇතු ගෙනියලා. මුදරිසකී අල්කාරී අලී වහහි දබ්දු රහමාන්. දරිවරුණකී අයිෂත් ෆසීනා මහම්මද, හලීමත් සහුතා ආදම්, අයිෂත් රිස්මා අදී හස්නා අහමද. ප්‍රෝග්‍රාම් ෆෙත්තිී අල්ගන් ෆාත්මත් රහහිදා.

0: නොදි හමෙගහර්ස් දේනුගේ අඩු
1: දුනියවී දිරිවුළුම්ගේ උපාවරිකමා සුවරුගේගේ මතිවරි නිර්මත වාසිල්වුමා
2: සාලිහුන්ගේ පකීචා
1: අලුකම්ගේ රීති ආදතකා අහ්ලාවගේ මතිවරි සිපත ලිපිගතමා
2: සාලිහුන්ගේ පකීචා
1: මෑරැසූලාගේ සුන්නත්ගේ මච්චා ඉමාමුන් නවවයි රැහමහුල්ලෝ ලිවබාෆාවා රියාලු සෝදැහයින් මිෆුතුගේ බාබුතකුගේ ශරහයින්.
3: හැඳුනු දජ්ජාලුග වාහකයාද වකම් හවීරවිර සැබේබය කදුන්න එකමුග බිරුවරිකම් සිකුන්ඩියන් ඒ නැගිෆවා තසොවරු ෆිලා නුදාක නවයා සොල්ලොවාසන් ඇගේ වඩාගෙන් සවල්කරන් තිබය කලුන් කිහිනෙත්තෝයි.
1: අලුකම්ගේ ආදතකා අගේදායා රීති අහ්ලාවගේ මතිවෙරි ಅಗುಹುರಿ ಎತ ಫಿಲಾವಳತಕೆ
4: ಇಸ್ಲಾಂ ದೀನುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ವರ ಬೊಡ ಮೇ ಬಾರ್ ವಳುವಣಿ ಅಲ್ಲಾಹಂ ಎಕಣೆ ಅಳುಕಂ ಕುರುಮ ಶಿರುಕು ನುಕುರುಮ ಅಂಗವಫ ದೆಮ್ ಮಿ ಅಂಗವಣಿ ಎಮ್ಮೆಹ ಮೇ ಸಕುಂ ಎಬ್ಬಾವಂತ ಬೈಗೆ ಗೊತ್ತು ಗವುಮ
1: ಆದಿತ ದುಹ ಬುದ ದುಹುಗೆ ಮಿಂದುರು ದೇಚ ಹಾಯರು ರಿಪೀಟ್ ಹೋಮ ಅದಿ ಬುರಾಸತಿ ದುಹುಗೆ ಹಿಂದುನು ಅಗ್ಗಡಿ ತಿರಿಹು ಅದಿ ಅಂಗಾರ ಅದಿ ಹುಕುರು ದುಹುಗೆ ರೇಗಂಡು ದಿಹಗಡಿ ತಿರಿಹು
5: قال رسول الله صلى الله عليه وسلم من لم يدع قول الزور والعمل به فليس لله حاجة في أن يدع طعامه وشرابه ماني رودين هن إرو حدي هتر بست بنما إفد عملتكن درو إكبا نواميها حميكن كاب علم إكبا وحرمكي الله إدي وديكم واقع من نون
6: مهارو قديم مهندرون عمراء دي قدي تريسم نت මේ දිනුකඩෝ

0: සාධනයට මේ දීනු කියඩ මේ අසරන මාතුවකත
1: අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් أشهد أن لا إله إلا الله أشهد أن

මේ ගෙනස් දිනේ බොඩතිමිහුනා කොරුවන් කියවන්දස්කු දේ ප්‍රෝග්‍රාම් මුස්සෆුන් ෆිලාවලේ මේ ප්‍රෝග්‍රාම් ගම්මියදු කියවී සූරතු නිසාගේ සතේක ෆස් දොලස් තිම්වන ඇතුන් ෆෙෂිගින් ඒ සූරතුගේ සතේක හැත්තියවන ඇතු ගෙනියලා මුදරිසකී අල්කාරී අලි වහීද අබ්දුරහමාන් දරිවරුණකී අයිෂත් ෆසීනා මුහම්මද් හලීමත් සහුතා ආදම් අයිෂත් රිස්මා අදී හස්නා අහමද් ප්‍රෝග්‍රාම් උ ෆෙත්තී අලුගන් ෆාත්මත් රහීදා

0: එවරෙන් බුණුවෙ හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ. තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවෙ. හමකශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේන් දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවරේ. قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونجة سمپا کم وني تيبا ميهوننا اكوغي تيبا ميهوننا حقو گين هندان کو دیوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ. අදි කියෙත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලා ෆාවා බයකේ.

උන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්කෙ කොග්ගෙන් හෝදිතකෙතින් එවරෙන් කෑ උළුමට්ටක.

0: අදි එවරෙන් බුණාකමුගාවිය තිමම්මෙන් මරුවෙ වෙයශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයෙ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයෙ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගෙ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවරෙ.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: اے مغفر دیگنوا ادي دوگو کرا میہنے دن ہما کشورن තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලෛහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයෙ.
0: අෆරඅයිතුම්මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي.
0: نحن

ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙක් කමුගයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමෙ ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අසීම් ෆහෙ කලේගෙෆානුගේ වෙරි මෑවන්ත රස්කලාන්ගේ ඉස්මු ෆුළුන් කලේගෙෆානු තස්බීහ විදාළු වාෂෙ فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا تمن رسكلانج هو وحي كربم وإنه لقسم لو تعلمون عظيم أدي تيبا ميهم دنني نما هما كشورون ඒ බොඩුවෙගෙන්වා හුවයෙක්කං කශවර ඉන්නහු ලකුර්ආනු කරීම් හම කශවරුන් ඒ මෑවෙගෙන්වා කුර්ආන්කං කශවර ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගයෙ لا يمسه إلا المطهرون طاهر وگنوا ميهم منوي افتوغا نبيهنت تنزيل من رب العالمين اي عالم تكوغ وري رسكالانغ حضرت باوا لو فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهم دوغوك فروا كودا كوراني ميواحكايا مدوغا إبهي مي قرآنا مدوغا هي وتجعلون رزقكم أنكم تكذبون أدي تيبا ميهن රිසුකු දෙව්වි කමුගෙ මච්ච කුරා ශුකුරකි එ රිසුකු දෙව්වි රස්කලාංගෙ දුගු කුරුන් කමුගා තියබෑ මීහුන් හදමුෙ ෆලෞලා ඉසා බලගතිල් හුල්කූම් ෆහෙ මරුවුමුගෙ වගුතුගා කරාහමය ෆුරාන අයිස් නේවා හොලියන් එලිජ්ජෙ හිඳෙ وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهم بلا بلا تيبمو ونحن أقرب إليه منكم ولكن لا تبصرون أدي تيبا ميهم نفر إميها එබහි මරුවා මීහා ගෑක්කම් බොඩි තිමන් රස්කලාන්ගේ එහෙනෙක් කමකු තියබෑ මීහුන්නක නුෆෙනේ ෆලවුලා ඉන්කුන්තුම් ගෛර මදීනීන් තර්ජිඋනහා ඉන්කුන්තුම් සාදිකීන් ෆහේ තියබෑ මීහුන්නී අමලුතක ජසා නුලිබේනෙ බයකු කමුගාවා නම තියබෑ මීහුන් එ ෆුරාන අඹුරා නුගෙන්නනී කීවෙගෙන් හෙයෙ තියබෑ මීහුන්නී තෙදුවෙරින් කමුගාවා නමය ෆඅම්මා ඉන්කාන මිනල් මුකර්රබීන් ෆහෙ එ මරුවි මීහා කුත්තං කුරව්වාෆාවා මීහුන්ගේ තෙරෙයින්වා නම දන්නාශෙ ෆරෞහුන් වරයිහානුන් වජන්නතු නයිම් ෆහෙ
എമീഹക്കാങ് അറാമായി തണവസ് വെഗംവാ റിസുഖായി നിഅമതുഗെ സുവറുഗെ ഹുട്ടെ വഅമ്മാ ഇൻകാന മിൻ അസ്ഹാബിൽ യമീൻ അദി എമീഹകു കനാ ഫറാതുഗെ മീഹുംഗെ തെരെംവാ നമ ദന്നാഷെ فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ فَهَ إِمِيهَكَ أَنْغَوَانِتِ كَنَافَرَاتُگِ مِيْهُنْگِ كِبَيْنْ تِبَايَ سَلَامْ هُٹَّ

එවුරෙන් දන්නවා නැත. එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතේ. දෙන් තිමම්මෙන් දොගු කුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවෙස් එච්චේ බාවයෙන් නුලවවයේ තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුවේ.

0: නුවත රහ්මානුවන්ත රස්කලාන්ගේ ෆියව තියබෑ මීහුන්න නස්රුදේනේ ලෂ්කරෙක් කමුගා වනී කොම්බයෙන් හෙයේ හෙල්ලු මෙග්ගෙ තෙරේගා මෙනුවී කාෆිරුන් නුවේ. أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
1: نُوَتَ إِكَلَانْجِ رِزُقُ دِوُّنْ هُتَّوَا فِنَمَا تِيَبَا مِيهُنَّ رِزُقُ دَيْنَي مِيهَكِ إِيْ كَاكُ هَيَّ أَدِي كِيَتَّ එවරෙන් වනී කිබුරුවෙරිකමායි හග්ගුන් එක්කිබාවුමෙක් ගයේ.